මීහුන්නං එව්වෙස් කහල සලාමකුන් සලාම් කොෆිනම එයව්‍ර රිවෙති සලාමකුන් තියබෑ මිහුන් සලාම් කුරාශෙ නුවත එසලාම් රද්දු කුරාශෙ හම කශවරුම් කොම්මෙ කමෙක්ගේ හිසා බල්ලවා කලවකම්ගා අල්ලාහ් වොඩිගෙන්වේ.

ඉලාහකුන් වාරස්කලාන්ගේ ගයාමෙත් දුවහුන් එකලාන්ගේ තිය බෑමිහුන් එක්කුරවානකං කශවරේ එකමා මෙදකු ශක්කෙන් නෙතේ බස් බුණුමුගා.

එවරෙන් කාෆිරුවි ෆදයි තියබෑ මීහුම් වෙස් කාෆිරුවානෙ නමයි හිතා එකමං එවරෙන් එදනුවේ ඒරුන් තියබෑ මීහුම් එවරෙන්න්නා හමහම වෙදානැති ෆහෙ එවරෙන්ගේ තෙරෙන් එහිතෙරින් තියබෑ මීහුන් ලිබිනුග නාශ එයි එවරෙන් අල්ලාහගේ මවගා හිජුර කොෆුම දාන්දෙන ෆහෙ එවරෙන් ෆරගස් දීෆි නම තියබෑ මීහුන්නං එවරෙන් ෆෙනුණු කොම්මෙ තැනකුන් එවරෙන් අතුලාශ අදි එවරෙන් පතුළු කුරාශ අදි එවරෙන්ගේ තෙරෙන් එහිතෙරියකුවෙස් අදි නස්රු වෙරියකුවෙස් තියබෑ මීහුන් බේනු නුකුරාශේ.

මීහන්නං එවෙස් කහල සලාමකුන් සලාම් කොෆිනම එව්‍ර රිවෙති සලාමකුන් තියබෑ මිහන් සලාම් කුරාශෙ නුවත එසලාම් රද්දු කුරාශ හම කශවරුම් කොම්ම කමෙක්ගේ හෙසා බල්ලවා කලවකම්ගා අල්ලාහ් වඩිගෙන් වේ.

ඉලාහකුන් වාරස්කලාන්ගේ ගයාමෙත් දුවහුන් එකලාන්ගේ තිය බෑමිහුන් එක්කුර වානකං කශවරේ එකමා මෙදකු ශක්කෙන් නෙතේ බස් බුණුමුගා අල්ලාහ.

හම කශවරුම් එවරෙන්ගේ නෆස්තකං අනියාවර වෙගෙන් තිබේ හාලුග මලායිකතුම් එවරෙන්ගේ මරු හිප්පවා මිහුන්න විදාළවා නැති යබෑ මිහුන් උළුනී කොංගොතෙක් ගාහේ එවරෙන් දන්නවා නැති තිමම්මෙන් වී බිමුගා නිකමැතුකන් ලිබ්ගෙන් වී බයොකම්ගේ එබේ කලුම් විදාළවා නැති තියබෑ මිහුන් එ බිමුගා හිජුර කුරුම අල්لهගේ බින් තනවස් වෙගෙන් වේහේ ފަހެ ޤިޔާމެ ދުވަހުން އެއުރެން ތިބެނިވި ތަނަކީ ނަރަކައެއް އެއީ ނުބައިވެގެންވާ ނިމިދިންވެކެއް

0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු ගඩින් මෙන්දුර්ෆෝ තිංගඩ 30 වෙනට අසෝමතේ ගෙන් දොණි දිවෙහි රාජ්‍යයේ අඩු

0: දේ රබියුල් ආඛිර් දිවිහිරාජ්‍ය ඉස්ලාම් බිදොස්
1: දිවිහිරාජ්‍ය ඉස්ලාම් බිතා නොසතේක හර්ෆුරේ දොස් 13 සෙප්තెంబර් ආදිත දොස්
2: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවිහිරාජ්‍යයේ අඩුව

0: دے ربیع الاخر دیوہراج اسلام بیروس
1: دیوہراج اسلام بیتا نوستے کا حرف رے دوس 13 سپٹمبر آدیت دوس
2: ඔබ මෙහෙරි එස්ටේමෝල් ගේ
3: එස්ටේමෝල් නේ ඔබ ගොන්තක්
4: නාමි කොට එස්ටේමෝල් ගේ
3: ඒ හලෝ
2: මෙහෙරි එස්ටේමෝල් ගා
3: හිනත වෙගෙන් මෙවලනි
2: එස්ටේමෝල් ගෙන් එංගහ සුරිය ව්‍යාපාර කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබවලා එස්ටේ වි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉන විනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් විහාර කුරියද්දා මි ප්‍රොමෝෂන් නිමෙවි දිහේ දෙසැම්බර් ගනියද
4: ඒ කොබ ගොන්තක් තියොලනේ
3: එස්ටේමෝල් ගා
4: හිනත වෙගෙන් මෙවලනි
3: ඈ නේංගේත
6: ಹಿಮಬಿಹಿ ಜೆಹಿಫಾ ವಾಮೀಹಕು ಕೆಸ್ಸಾ ಕಿಂಬಿಹೇಳುಮುಂ ವ್ಯಾಗೆತೆರೆಯ ವೈರಸ್ ಫೆತುರೆಗೆಂದಿಯುಮುಂ ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ ಬಂದು ತನೆಗ್ಗಾಣಮ ದೆಗಡೀರೆಂ ಹಾಯಿರುವಂದೆಂ ವ್ಯಾಗೆತೆರೆಗ ವೈರಸ್ ಹುರೆ
7: ವೈರಸ್ಗೆ ಅಸರು ಹುರಿತನೆಗ್ಗ ಅಲ್ಲುಮಫೋ ಲೊಲಾ ನೇಫತಾ ಆಂಗ್ಯಾಗ ಅಲ್ಲುಮುಂ ಹಿಮಬಿಹಿ ಫೆತುರೆ
8: ಬಯ್ಯಾ ದೆಕೊಳ ದಿಫಾ ಇಬಾರು ನಿಮ್ಮೀಹುಂ ಅದಿ ಮೀಸಲ್ಸ್ ವ್ಯಾಕ್ಸಿನ್ಗೆ ದೆ ಡೋಸ್ ಫುರಿಹಮು ಕೊಫಾ ನುವಾ ಫರಾತಕ ಬಲಿ ಜೆಹುಮುಗೆ ಫುರ್ಸತ್ ಬೊಡು ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮತೆ ಫೆಣಿಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರುವ ಹೋದವ
9: ಮುನಿಫುಹಿ ಫಿಲ್ವಾದಿ ಮೌಲುಮತ್ಗೆ ಖಜಾನ ಮುಸ್ಸಲಿಕೊದ್ದೆ ಎಮ್ಮೆ ಇತುಬಾರ್ ಕುರುವೆ ಬ್ಯಾವೆರಿಯ
10: ದೇಹಿರಾಜ್ಯಗೆ ಅಡು
9: ಎಂಹಾಸ್ ಹತರುಸ್ತೆಕ್ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ 89 megahertz FM band.
11: Me har gadin rega dakkad 30 minute me divi rajye gadu.

0: දේ රබියුල් ආඛිර් දිවිහිරාජ් ඉස්ලාම් බිදොස්
1: දිවිහිරාජ් ඉස්ලාම් බිතා 91 හර්ෆුරේ දොස් 13 සෙප්තැම්බර් ආදිත්‍ය දොස්.

0: මේ දන්නාඩෙත්ත.
1: අදි අගහෝර ඉනාමකායක TikTok challenge වෙස්.
2: කොම ආතිත දොයගරේකට එකර ජයර ස්ටෝඩියම් වගතු.
1: ඉස්ක්‍රීන්! එහා සතරස්තියක සාලිස්නුවේ කිලෝ හටස් මීඩියම් වේ අදි අටයනුවේ මෙගහටස් FM බෑන්ඩ් ඉන්තිසාර් කොල්ලබ.
3: මම්මා අලුගන් මේනවනි අදී තුර කියවන්. තිවාහක බුණීම මම්ම වරන් උපා වෙච්චේ.
4: බප්පම මෙතිබේ දර්ෆුලුග කියවම කුරංජේ කොම්ම කමි කුරන් තජාර. අබදෙස් බප්පයා මම්මයා කුරා උම්මේදකි දර්ෆුලකි කියවයග මොළොමිහකම්.
3: ඉරාද කුරවියා අලුගනු තිවම්මිද පුරිහම කොත්තේන.
5: එවේනෙ නාලා එරිහුන් තහම් මලෙන් නොකුරන්. එ උදකු තස්සවර වෙස් නොකුරවෙ එකමකු. එකුළුනා එලෝබි එදස්වාතා ඒ හුසාසු මිහි පුරි පණ්ඩෝ වනි.
6: මිහිතුගේ ලොයි පේති
1: කොම්මෙ බුදදුවහේ ගෙමෙන්දුර කුරි එගාර ගඩි ෆනර රිපීට් හම එරේ දිහගඩි තිරීහු.
7: එංහා සතරස්තයක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අදි අටිය නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවෙහි රාජ්‍යයක අඩු
7: ඉන්තිසාර කුඟකා
6: මිහිතුගේ ලොයි පේති.
2: ඒ ශාන්ත එක්කල ලියුන්ට හවල් කොරි කොන්තාරේ ගත ඒ සෝලත නෝනි සතාරත
8: ඇයා කියන නොකොන් දුවහෙක්කමගේ එකමකු බුණ ඒ ෆාතුන්ගේ ෆිරිමීහා ඔෆිහන් ඇස් ෆාතුන් ගෑගේ ජෙහිදුව සමගෑම
2: ඔෆිහු එම්මෙන්තරේ ෆාතුන් රීදුවස් ද
8: තිය දිය හැන් දුවහෙන්නු ඒ ෆාතුන්ගේ ලෝමතික ජෙහිදුවස්
2: එදුවස් ද ඒ අන් එක අංගාර දුහෙන්නු ඒ සෝලවි අංගාරෙන් හන
8: තිතියයි හම රංගල
9: ගිනමිහුන ගෙවෙශ අනියාකි මා බුඩු කමෙන්නු එප දනියාතන් ඉතුරුවනී එහෙම් වේ ගෙවෙශ අනියාත මදුකුරුම්ගා අනියාලි බේ ෆරාත්ගෙ මවුලුමාත් කමා බෙහේ ෆරාතා හිස්සා කුරබා.
7: කුලිබර ලෝබ කුරබා ෆරාත්ක ખાසකෝ දිවිනාජේ ගඩුම් ගෙනස්තෙනි.
1: කුලි කුලි පස් ಹಫ್ತಾಗೆ ಎಮ್ಮೆ ಪಾಹಗ ಕೊಲ್ಲವೆ ಕುಳುವರ ಖಬರ್ತಕ ರಾಜ್ಯಗೆ ಎಕಿ ಕಂಕುಳ್ತವ್ಗೆ ದಂಡತಕುಂ ಫೆನಿನು ಹೀನು ಕುರಾಫದ ಹ್ಯಾರಾಂ ಕುಳುವಣಿವಿ ನತೀಜಾತಕ ಬೇರು ದುನಿಯೆಗೆ ಕುಳುವರ ಖಬರ್ತ ತಾಜಾ ಕಮಾಯ
7: ಜುವಾಂಗ್ ಎಥ್ಲೀಟುಂಗೆ ಉಮ್ಮೀದಿ ದತುರಾ ಕಾಮ್ಯಾಬಿಗೆ ಡ್ರಮ್ ಸಿವೃತ
1: ಕುರಿಯ ರೇಫಾವ ಫೋರಿಗದ ಮುಬಾರತಕ ಎಮ್ಮೆ ಅವಹ ಫೆನ್ನಾಣೆ ಮೆಚ್ಚುಗೆ ಎಮ್ಮೆ ಪಹುಗೆ ತಯಾರಿ
7: ಆದಿತ್ಯ ದೋಹುಗೆ ಹೆಂದಿನಿ ಅಕ್ಕಡ್ತಿರಿಹು
1: ರಿಪೀಟ್ ಹೋಮ ದೋಹುಗೆ ಮೆಂದುರು ಎಕ್ಕಿಚ್ಚ
7: ಎಂಹಾ ಸತರಸ್ತೇಕ ಸಾಡಿಸ್ ನೂ ಎ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್
1: ಅಡ್ಡಿಯ ನೂ ಎ ಮೆಗ ಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
7: ದಿವಹಿರಾಜ್ಯಗೆ ಅಡಿಯ
10: ಮೀಹಕೀವೆಸ್ ಎಹಿ ತೆರಿಕಂ ಬೇನುಂವಾನೆ ಮೀಹೆ ಹಾಸಕೋ ನುಕುಡೆದುನ್ ತೆರಿಕಂ ಹುಣ್ಣ ಮೀಹುಣ್ಣ ಕುರಿಮತಿವ ಗೊಂಜೆಹುಂತಕ ಎಮಿಹುಂಗೆ ಹಗ್ಗುತಕ ಮುಜುತಮೌಗ ಎ ಫರಾತವ್ಗೆ ದೌರಾ ಬೇಗೊತುಂ ಅಹರುಮೆನ್ ಕೊಮ್ಮೆಹೆಂವೆಸ್ ಸಮಾಲ್ ಕಂದೇನ್ ಜೆಹೆ
8: ವಾಕೆತ್ತ ಮಜಮೂನೆತ್ತ ನೋಣಿ ಡ್ರಾಮಾ ಎತ್ತ
1: ಅದಿತಿ ಕುರಿ ರಂಗಳ ಕಣ್ಣು ನುಕುಳದನ್ ತಿರಿಕಂ ಹುಣ್ಣ ಫರಾತಕ ಹಾಸಕೋ ದಿವಿ ರಾಜ್ಯ ಗಡು ಗಿಣಿಸ್ತೇನಿ ಒಮ್ಮೆ ಆದಿತ ದುಹೆಗೆ ಮೆಂದುರುಫೌ ತೇಜ ಹಾಯರ್
11: ಸ್ಟುಡಿಯೋ ಐ ವಗುತು
1: ಎಂಹಾಸ್ ಹತರಸ್ತೇಕ ಸಾಲಿಸ್ ನುವೆ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿಯ ನುವೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
11: ಹಮೈಕನಿ ದಿವಿ ರಾಜ್ಯ ಗಡು
1: ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆಗೆ ಹುರಿಗೆ ಬಸ್ ಎಬ್ಬಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎಂಗೆ ಚೆರಲ್ತ ಫೋನು ಅಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇಹ ಗೊತೆ
7: ಪಿಎಸ್ಎಂ ದಿವೆ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೆ ಎಫ್ಎಂ ಬಸ್ ಅಡುವ ಹಾಲ ವೇಣೆ
1: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎಂ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
7: ಪಿಎಸ್ಎಂ ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕುಂ ඩවන්ලෝඩ් කරවේන.
3: පීසමයා
7: අවහා ෆෝන ඩවන්ලෝඩ් කරවා.
3: මුදරිසෙක්ගේ අඩුම්
10: මූසාගෆානු මිස්රං එඹරි වඩාගත. මූසාගෆානු මිස්රං එඹරි වඩා.
3: දරිවරුන්ගේ සුවල්තකායකු.
0: ෆුර්තම එරි බෝටක. නෙන් එසෝලෝ එකලෙගෆානු.
3: ඉබ්‍රතුම් ෆුරිගෙන්වා වාහකතකායකු. දිවි රාජ්‍යයේ ගඩුන් ගෙනස්තෙනි.
12: ෆානුස්. කොම්මේ හුකුරුතු ඇක හවීර් හතරුකටි ෆැනරේ. රිපීට්. ಕೊಮ್ಮೆ ಅಂಗಾರದೊಹೆಗೆ ಹವೀರ್ ಹತರೊಕಡಿ ಫಣರೆ
3: ಎಂಹಾ ಸತರಸ್ತೇಗ ಸಾಡಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಟಿಹನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು
13: ಕೊಮ್ಮೆ ಉಮುರಕ
14: ಕೊಮ್ಮೆ ಫಂತಿಯಕ
13: ಕೊಮ್ಮೆ ಗಿಂತಿಯಕ ದಿವೆಹಿ ರಾಜ್ಯಗೆ ಅಡು එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
14: අඩ්ඩිහනුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

කොම් මේ ෆතියාකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවීර නිමිගින්දනි අදි මුලින් ආවාහකේ කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරන් ජේ ආ මගුත කියාදනි අනෙක්කාවස් ආවාහකේ ekamaku e inkom me wahake kundas kurambi afilav hasil kurambi ai burate

0: අධිතිය බෑමීහුන් ගෙවෙරි රස්කලාංග හදුරතුම් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ ඒ සුවරුගෙ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහුන්ගේ පකීචා.